0: ආයුබෝවන් සුබ රාත්‍රියක්.
1: අද සුපුරුදු පරිදි අප ඔබ සමග ගෝනින් හමු වෙනවා. ශ්‍රී ලංකාවේ සහ ඕස්ට්‍රේලියාවේ දෙරණ මාධ්‍ය ජාලය ආශ්‍රිතව ලංකා විෂන් මගින් ඉදිරිපත් කරන මෙම ගුවන්විදුලි වැඩසටහන ඕස්ට්‍රේලියාවේ විශාලතම බහුවර්ගික ගුවන්විදුලි නාලිකාවක් වන රේඩියෝ 2 ට්‍රිපල් ඔහි 98.5 තරංගමාලාව ඔස්සේ ඔබ වෙත එන බව ඔබ හොඳින් දන්නවා. පුරා වසර 25කට ආසන්න කාලයක් අඛණ්ඩව පැවැත්වුණු මෙම ගුවන්විදුලි වැඩසටහන ඉරිදා දිනවලත් සවස 3ට ප්‍රචාර වෙන බව ඔබට දැනවන්නට කැමැතියි.

0: Cada que me lonkri, dakunu anten, o prometo tili na kirina, marka kata sandeshaya. Sabagareya.
1: හොඳයි ඔන්න වෙනද වගේම සුවිශේෂී සභාගාරයේ වැඩසටහනකින් අපි ආල හම්බ වෙන්නයි බලාපොරොත්තු වෙන්නේ තිරේ අපේ පසකින් දිස්සන තිරේ හොඳින්ම හඳුනා ගන්න පුළුවන් කවුද අද අපිත් එක්ක එකතු වෙන විශේෂ අමුත්ත කියලා. ඉතින් ඒ ඔක්කොටම කරින් සභාවෙන් අවසරයි මම තිලක් ගමගේ.
2: මම දේවලෝචන රණසිංහ.
1: ඉතින් අපි කිව්ව විදිහට සභාගාරයට උනද විශේෂ අමුත් එක්ක ඇවිල්ලා ඉන්නවා සුවිශේෂී කතාබහකටයි අපි සූදානම් වෙන්නේ. විශේෂයෙන්ම මේ පවතින උණු උණු දේශපාලන තත්ත්වයන් යටතේ උණු උණු මාතෘකාවක් ගැන කතා කරන්නත් අපිට අවස්ථාව හම්බ වෙනවා. ඊයේ සිදු වුණ මහා රැලිය ගැනත් කතා කරන්නත්
2: අනුරාධපුර විත්ති අපිට දැනගන්න
1: පුළුවන්. ඒත් එක්කම විශේෂයෙන්ම ඉතින් මේ රූපය දැකපු ගමන් අපේ වීඩියෝස් අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ අපිව බලන අයට හොඳින්ම තහවුරු කරගන්න පුළුවන් කාත් එක්කද අපි ඉන්නේ කියලා පිවිතුරු හෙළවුරුමේ නායක උදය ප්‍රභාත් ගම්මන්පිල මහත්මයා හිටපු කැබිනට් අමාත්‍ය. ඉතින් ලොකු ලොකු විස්තර කරන්න පුළුවන් එතුමා ගැන මොන තනතුරු දැරුවද පළාත් සභා මන්ත්‍රී කෙනෙක්
2: කියලා අපි අටුවා ටීකා ටිප්පණි තියමු පැත්තකින්.
1: හැබැයි එක දෙයක් තියෙනවා මට පොඩ්ඩක් අපි පොඩ්ඩක් අපේ විග්‍රහය චුට්ටක් අපිත් චුට්ටක් කතා කරනනේ ඒවා. දැන් සාමාන්‍යයෙන් අපි අර ඉගෙන ගන්න කාලේ විශේෂම ඒ ලෙවල් කරන කාලේ අපි ඔය අයිලන්ඩ් රෑන්ක්ස් වලට ගියපු යාළුව අපිත් එක්ක ඉඳලා එන වැඩ කරනකොට ඒගොල්ලන් අපි සමහරලාට හිතමු ගානක් හදනවා කියලා භෞතික විද්‍යාව වගේ ඒ වගේ ගානක් හදනකොට අපි සාමාන්‍යයට අර සටහන් අඳිනකොට ඒගොල්ලන් ගාන හදලා ඉවරයි. ඒ වගේ අපි දැක්කම කියනවා මූණ මාර බ්‍රයිට් කේස්
2: එක මාර
1: මීටරේ බ්‍රයිට් කේස් එකක් කියලා. ඉතින් මේ ඒ වගේ බ්‍රයිට් එක එක තමයි අපි අද සභාගාරයේ දේශපාලන වශයෙන් උත් බ්‍රයිට් එක. ඉතින් ඒ බ්‍රයිට් එක තමයි අපි මේ කතා කරන්න සූදානම් වෙන්නේ. ඉතින් ආයුබෝවන් කියලා ඔබව අපි සභාගාරයට පිළිගන්නවා.
3: ආයුබෝවන්.
1: හොඳයි. ඉතින් අපි නම් කතාබහට යමු දේවා. සාමාන්‍යයෙන් කියන්නේ දේශපාලනයේ දේශපාලඥයින්ට අර මාළුවට වතුර නැ වතුර නැතුව ඉන්න බෑ වගේ ජනතාව මිනිස්සු නැතුව ඉන්න බෑ. ඉතින් අපේ විපක්ෂයේ තිබ්බා පොඩු ප්‍රශ්නයක් කොහොමද ජනතාව එකතු කරගන්නේ කොහොමද මේ වතුර තමන්ට අවශ්‍ය
2: වතුර මට්ටම වැඩි කරගන්නේ
1: කියලා. දැන් ඊයේ ජන රැලිය තිබුණා අනුරාධපුරේ. ගමන්පිල මහත්මයා අපි කැමති දැනගන්න මුලින්ම මොකද තත්ත්වේ මිනිසුන්ගේ ප්‍රතිචාර රැලිය කතාබහ?
3: ඇත්තෙන්ම මේ රැලිය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාක්ෂිකව එකතු වෙන රැලියක් විදිහට සංවිධානය කරලා තිබුණේ. නමුත් ජනාධිපතිතුමා විසින් පදනම් විරහිතව නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමාව අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරීම හරහා මේ රැලිය පොදුජන රැලියක් බවට ඒ අයුක්තියට වෙරේ සෑම කෙනෙක්ම මගේ හෘද සාක්ෂිය අයුක්තියට එරේව හඬ නගනවා නම් මාසික යුත්තේ අනුරාධපුරයේ කියන හැඟීම පෞගේ සතිය ඇතුළත ශ්‍රී ලංකාව තුළ ඇති වුණා. ඒ නිසා අර පොදුජන පෙරමුණේ ආසනයේ සංවිධායකයා විසින් බස් කීපයක් යොදලා අරන් යන සෙනඟට අමතරව ස්වේච්ඡාවෙන් කට්ටිය සල්ලි එකතු කරලා බස් එකක් කරා අර වන්දනාව යනවා වගේ මේ රැලියට සහභාගී වෙන විශාල පිරිසක් ආවා. මේ මහා සෙනග එන නිසා තමයි හරිචන්ද්‍ර පිටිය ලබා දීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කරලා හතර විදියට විශාල පිටිය දුන්නේ. ඒකෙන් සිද්ධ වුණේ මම රැලියට යද්දී මට උදේ අපේ බුද්ධාංශ නිලධාරී කතර ගොඩ ගන්න සූදානම්ව පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙලා ඒ පිළිබඳ සාකච්ඡාව කීදලයි මම ගියේ. මං යනකොට තුනාමාරයි අනුරාධපුර නගරය ආරම්භ වන තැන ඉඳන් පාරවල් ඔක්කොම වැහිලා මට සිද්ධ වුණා කිලෝමීටරයක් විතර පයින් යන්න භූමි ස්ථානයට. එතනදී සෙනගෙන් පීරාගෙන යන්න තියෙන අපහසුතාවය නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙක් මට සහාය වුණා සෙනග ඈත් කරලා දෙමින් මට වේදිකාව දක්වා යන්න. නැත්තම් මටත් ඊයේ වේදිකාවට ගොඩ වෙන්න ලැබෙන්නේ
1: නැහැ.
3: මම ඉතින් තුනාමාරට වාහනයෙන් බැහැලත් හතර විතර වුණා වේදිකාවට ගොඩ වෙද්දී. ස්ත්‍රන් දැවෙන්ත සෙනගත් ඇත්තෙන්ම ඒ සෙනග දැකගන්න හැකියාව නැත්තේ සියලුම අතුරු සිදුරු ප්‍රධාන පාරවල් සියල්ල වැහිලා ගියා. නමුත් අර එක අර ඡායා රූපයට ගන්න තමයි හරි ලස්සන මේක ගෝල් ෆේස් ෆිට් එනි වගේ තනක් පුරවන්න පුළුවන් සෙනගක් තමයි ඊ අනුරාධපුරේට ආවේ.
1: ඔව්.
3: ඒ වගේම දේ තමයි විපක්ෂයේ කුඩා පක්ෂය මේ දෙකයි පණයි පක්ෂය කියලා දෙකේ
1: ත්‍රිවිල් පක්ෂය. ඔව් සියල තුනේ පක්ෂ
3: දෙකයි. ත්‍රිවිල් පක්ෂය පණා කියන සියල දෙකයි දසම්
1: දෙකයි පණයි පක්ෂය.
3: දෙකයි පණයි පක්ෂය කියලා නේ කියන්නේ. දෙකයි පණයි පක්ෂය රටේ විශාලතම රැස්වීම කිරීම තුලින් මම හිතන්නේ මේ රටේ ජනතාව ආණ්ඩුවට පණිවිඩයක් දුන්නා. ඒ ආණ්ඩුවට ලබා දුන්න පණිවිඩය ආණ්ඩුවට දැනුණත් නැද්ද කියන දේ ගැන මම විශ්ලේෂණ ඉදිරිපත් කරන්නේ. මම ආරාධනා කරනවා ඊයේ පොළොන්නරුවේ වේදිකාවේ ජනාධිපතිතුමයි මූණ බලන්න. ඒ තමයි අනුරාධපුරයේ සාර්ථකත්වයේ මනින මීටරය තමයි අනුරකුමරු ජනපතිගේ මූණ.
1: හොඳයි. ඒත් එක්කම මම කැමති ඔබතුමාගේ ඔබගේ කතාවත් ඇත්තටම මම සවන් දුන්නා. ඒ ඒ කතාවාශ්‍රයනුත් සහ අපේ සාකච්ඡාවේ ටිකක් ගැඹුරට මේ ප්‍රශ්නය හරහා ගමන් කරන්න. ඔබේ කතාවේ ආරම්භයේදීම ඔබ සඳහන් කරා මේ ආණ්ඩුව ජන පීඩක ආණ්ඩුවක්. ඒ වගේම පරගැති ආණ්ඩුවක් කියලා. එතකොට අපිට දැන් සාමාන්‍යයෙන් ලංකාවෙන් ලැබෙන ඔය මාධ්‍ය වාර්තාවල අපි දකිනවා මේ ආණ්ඩුවට ජනප්‍රියභාවයක් තියෙනවා, ඒක වර්ධනය වෙනවා, ජනාධිපතිතුමාගේ ජනප්‍රියභාවය වර්ධනය වෙලා තියෙනවා, මිනිස්සු තාම මේ ආණ්ඩුවට ගොඩක් කැමති, සැලකිය යුතු විරෝධයක් නැහැ, මේ වගේ
4: කාරණේ සමාජදාලාවල පේන්න තියෙනවා.
1: ඉතින් කොහොමද මේක ජනපීඩක ආණ්ඩුවක් කියන්නේ? මොනවද මට අනුපිළිවෙලින් පුළුවන් නම් සඳහන් කරන්න, මොනවද අපිට පේන්න තියෙන ජන ඔබට ඔප්පු කරන්න පුළුවන්, නැත්නම් අපිට සඳහන් කරන්න පුළුවන් මොනවද ඇයි මේ ජනපීඩක ආණ්ඩුවක් කියන්නට හේතු වන කාරණා, සහ පරගැති ආණ්ඩුවක් කියන, ඒ කියන්නේ සාමාන්‍යයෙන් විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ප්‍රශ්න වෙන තත්ත්වයක්. ඇයි පරගැති කියන්නේ? ඇයි ජනපීඩක කියන්නේ?
3: මම පටන් ගන්නම් ඇයි පරගැති වෙන්නේ කියලා. ඇමරිකාව, ඉන්දියාව, චීනය කියන ශ්‍රී ලංකාවට අතපොවන ජාත්‍යන්තර බලවේග තියෙන තුනයි, යුරෝපීය සංගමය සහ රුසියාව එතරම්ම මැදිහත් වෙන්නේ නැහැ. මේ තුන තමයි ප්‍රධාන වශයෙන් මැදිහත් වෙන්නේ. මේ තුනත් සමගම එකට නිදි වදින දේශපාලන ගණිකාවක් බවට වර්තමාන ආණ්ඩුවපත් වෙලා තියෙනවා. මම එක තානාපතිවරයෙක්ගෙන් මම ඇහුවම කවුද අපි හිතන් දෙමු ඉස්සලාම මේ ආණ්ඩුව ඉන්දියාවත් සමග පසුගිය අප්‍රේල් මාසේ 7 වෙනිදා, පසුගිය අවුරුද්දේ 2025 අප්‍රේල් 7 වෙනිදා ගිවිසුම් 10ක් අත්සන් කළා. අදටත් මේ රට දන්නේ නැහැ මොනවද අත්සන් කළේ. ඔබට මතක ඇති, ඔබ කුඩා ඇති ගොඩාක්, 1987 ජයජයවන්ත ජනාධිපතිතුමා ඉන්දියාව සමග ගිවිසුමක් අත්සන් කළා. මහා දැවැන්ත විරෝධයක් මැද ඇඳිරි නීතිය දාලා අත්සන් කරේ. හැබැයි පහුවෙන්දා සියලුම පත්තරවල ගිවිසුම පළ කරා. අපේ ආණ්ඩුව මොකද ඔබ දන්නවා, නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ආණ්ඩුවට බලය දීලා තියෙන ජනතාව. ආණ්ඩුව ගන්න මේ හැම ආණ්ඩුවේ ජනාධිපතිවරයා වේවා ඕනෑම නිලධාරියෙක් අත්සනක් ගන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි වෙනුවෙන් අපි මොන බාල්දියක් කර දැම්මේ, මොන උගුලෙද හිර කළේ කියලා දැනගන්න අපිට අයිතියක්
1: තියෙනවා.
3: ඔබ දන්නවා මම ඉන්දියාවට දීලා තිබුණු තෙල් ටැංකියට ජලි ලංකාවට ලබා ගන්න 2021 ජනවාරි මාසේ ගිවිසුමක් අත්සන් කළා. ගිවිසුම අත්සන් කළා පැය දෙකක් ඇතුළත අපි ඒක අමාත්‍යංශ වෙබ්බඩවිය හරහා ප්‍රසිද්ධ කළා. හැබැයි මේ ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් 7 මොනවද කියන එක අදටත් අපේ රටේ ජනතාව දන්නේ නැහැ. ගිවිසුම් 3ක් මම මගේ උපාය දූතය පාවිච්චි කරලා ගිවිසුම් 3ක් එළියට අරගෙන ප්‍රසිද්ධ කරා. ඒ ගිවිසුම් 3 හැරුණොත් මම වෙනුවට ආණ්ඩුව සංගවාගත් ලේඛන 9ක් ප්‍රසිද්ධ කරලා තියෙනවා. ඒ වගේ මේ 3ක් ප්‍රසිද්ධ කරා. අන්තිමට ප්‍රසිද්ධ කරේ කථානායකතුමාගේ දූෂණ පිළිබඳ කථානායකතුමා හදපු වාර්තාවක්, එතුමාගේ සේප්පු විතරමයි තිබ්බේ. මම ඒකත් ප්‍රසිද්ධ කළා. කොහොම හරි මේ කීනේ සමගත් සංකරා ගිවිසුම් 7ක් අද වෙනතුරු මේ රට දන්නේ නැහැ මොනවද ඒක තියෙන්නේ කියලා. ඇමරිකාවත් එක්ක නේටෝ එක්ක, ඇත්තෙන්ම නේටෝ කියන්නේ ඇමරිකාව නායකත්වයෙන් තියෙන සංවිධානයක්, නොබෙදි රටක් සම්බන්ධ නොවන සංවිධානයක්. නමුත් ඒකත් එක්ක ගිවිසුම් මේ කිසිම ගිවිසුම් ප්‍රසිද්ධ කළා නැහැ. එතකොට කාලයක් අපිට දැකලා තියෙනවා ඉන්දියන් ගැති ආණ්ඩු. සීන ගැති ආණ්ඩු ඇමරිකානු ගැති ආණ්ඩු මේ තුනම කියන කියන එක අස්සම් කරලා අපේ රට පර ගැති රටක් බවට පත් කරලා තියෙනවා. ඒ තුමා තමයි ඉන්දියානු විරෝධයේ ඇමරිකානු විරෝධයේ නායකත්වයෙන් දුන්න අනුර කුමරුගේ ආණ්ඩුවක් යටතේ තමයි මේවා සිදුවීම ඇත්තෙන්ම හරිම අවාසනාවක්. ඊළඟට ඇයි ජන පීඩක වෙන්නේ? මේ ආණ්ඩුව මුලින්ම ලංකාවේ ආණ්ඩුව පාරම් බානවා අපේ භාණ්ඩාගාරයේ රුපියල් ට්‍රිලියනයක මුදල් තියෙනවා.
4: ටොන් ගානක් සල්ලි තියෙනවා කියනවා. ටොන් ගානක් සල්ලි
3: තියෙනවා. කොහෙන්ද මේ සල්ලි? ආණ්ඩුවට ආර්ථික විද්‍යාව නොදන්නකම තමයි ඒක හරහා පෙන්නුම් කරේ. ඔබ දන්නවා ආර්ථිකය වැටිලා තියෙන රටක ආර්ථිකය නැගිටවන්න නම් භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ. භාණ්ඩ නිෂ්පාදනය වැඩි වෙන්න නම් භාණ්ඩ වලට තියෙන ඉල්ලුම වැඩි වෙන්න
1: ඕනේ.
3: භාණ්ඩ වලට ඉල්ලුම වැඩි වෙන්න නම් ජනතාව අතේ සල්ලි තියෙන්න
1: ඕනේ.
3: කේන්ස් කියලා ආර්ථික විද්‍යාඥයෙක් ඉන්නවා. ඒ කේන්ස් කියන ආර්ථික විද්‍යාඥය කියනවා ආර්ථිකය කඩා වැටිලා නම් ජනතාවට කණ්ඩායම් දෙකකට පත් කරලා කට්ටියකට දෙන්න වලවල් හාරගෙන යන්න. ඊළඟ කණ්ඩායමට දෙන්නේ වලවල් වාගෙන යන්න. දැන් ආර්ථිකයට අලුත් දෙයක් එකතු වෙලාද? නෑ. ඇයි එහෙනම් මේ වගේ නිර්ධර්තක ව්‍යාපෘතියක් කරන්න කියන්නේ? අර වලවල් හාරගෙන ගිය අයටයි වලවල් වහගෙන ගිය අයටයි දෙගොල්ලන්ට ආණ්ඩුවෙන් පඩි ගෙවනවා. එතකොට ආණ්ඩුව අතේ තියෙන සල්ලි මිනිස්සු අතට යනවා. මිනිස්සු සල්ලි වියදම් කරද්දී ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙද්දී නිෂ්පාදනය වැඩි වෙනවා. හරිම සරල කාරණයක් කේන්ස් කියන්නේ. අපේ ආණ්ඩුව මොකද කරන්නේ? ජනතාව අතේ තියෙන සල්ලි විවිධ බදු වර්ග ගහමින් අරගෙන භාණ්ඩාගාරය ඇතුළේ දාලා අඟුළු දාලා මෙන්න පොලේ භාණ්ඩාගාරේ පිරෙන්න ටොන් ගානක් සල්ලි තියෙනවා කියලා ආඩම්බර කතා කියනවා. එතකොට අද ජනතාවට එදා වේල කන්න බැරි මට්ටමට එක පැත්තකින් ආණ්ඩුව බාරගද්දී රුපියල් 295 තිබ ඩොලර් එක 347ට නැගලා මේ දවස්වල 330 ගණන් වල 20 ගණන් වල තියෙනවා. හැබැයි ඒ නිසා ඩොලරේ නැග නිසා එක පැත්තකින් මිල වැඩි වෙලා තියෙනවා. ආණ්ඩුව බදු වැඩි කිරීම නිසා එක පැත්තකින් මිල වැඩි වෙලා තියෙනවා. තුන බදු අරගෙන ගත්ත සල්ලි ටික වියදම් නොකර භාණ්ඩාගාරේ හිර කරගෙන ඉන්න නිසා රටේ ආර්ථිකය හැකිලිමින් තියෙනවා. ඒක ජනපීඩකත්වයට හේතුවක් නෙවෙයිද? දෙක මේ රටේ අපේ අපි මුහුදෙන් වටවෙච්ච රටක්නේ, දුම්පතක්නේ. ලංකා ඉතිහාසයේ මහා වංශවත් සඳහන් වෙන්නේ නැහැ ලුණු හිගයක් ඇති වුණා කියලා. මේ ආණ්ඩුව යටතේ ලුණු හිගයක් ඇති වුණා, පොල් හිගයක් ඇති වුණා, හාල් හිගයක් ඇති වුණා. හාල් හිගය නම් වරින් වර ඇති වෙලා තියෙනවා. මෑත කාලේ ඇති වෙලා නැහැ. අපේ ජීවිත කාලේ අපිට මතක නැහැ හාල් හිගය.
1: ඒතර
3: මේ ඇති වෙන්නේ පෙට්ටි කඩයක් නෙවෙයි, ගෙයක් කළමනාකරණය කරලා නැති අය මේ රට පාලනය කරන නිසා. අපි දන්නවා අපේ අම්මලා ගෙදර පාලනය කරද්දී ලුණු බෝතල ඉවර වෙගෙන එනකොට තාත්තට තල්ලි දීලා කියන ලුණු කිලෝ අරන් එන්න. හාල් ඉවර වෙන්න කිට්ටු තව හාල් කිලෝ 10 ගෝණියක් ගේන්න කියලා ඔබ කළමනාකරණේ ගෝණියන් විදිහට අපේ අම්මලා කරලා තියෙනවා. හැබැයි පෙට්ටි කඩයක් තියා ගෙයක්වත් කළමනාකරණය කළ අත්දැකීම් නැති විරෝධතා කිරීමට පමණක් ජීවිතේ වැය කළ වර්තමාන නායකයන්ට මේ තොග කළමනාකරණේ බැරි වෙලා ජනතාව දුක් විඳිනවා. බැනගත්මදී ඔය ඔක්කොම අමතක කර දෙයක. ඔබ විශ්වාස කරන්න ලංකාවේ සෑම ප්‍රධාන රෝහලකම පිළිකා රෝහලද ඇතුළුව ඖෂධ නැත. ගැටළු යන්ත්‍ර සූත්‍ර පරීක්ෂණ කිරීම තියෙන යන්ත්‍ර සූත්‍ර වැඩ කරන්නේ නැත.
1: ඒවා
3: පිටින් කරගන්න ගියාම ලක්ෂ ගණන් යනවා. පෙට් ස්කෑන් වගේ යන්ත්‍රයකින් කරන්න ඕනේ වාර්තා ලබා ගන්න ඔය විශාල මුදලක් අය කරනවා පෞද්ගලික රෝහල්. රජයේ රෝහල් වල ඒවා කැඩිලා නඩත්තුවක් නැහැ. සමස්ත රාජ්‍ය පරිපාලනය බිඳ වැටීම, විශේෂම සෞඛ්‍ය සේවාව බිඳ වැටීම අද ජන පීඩාවක් නෙවෙයිද? ඒ නිසා තමයි ජනාධිපතිතුමාට මේ රෝහලේ බෙහෙත් නැති නිසා ජනාධිපතිතුමාට අද කියන්න වෙලා තියෙනවා ඉස්පිරිතාලෙට එන්න එපා, ගෙදරට වෙලා කොත්තමල්ලි ටිකක් බීලා ඉන්න කියලා. ජනාධිපතිතුමාට MBB වැස්සකටවත් වෛද්‍ය විද්‍යාලේ ගොඩ නොවුණු ජනාධිපතිතුමා ලෙඩේ නොසලකා කියනවා ඉස්පිරිතාල නම් එන්න එපා. ඇයි මේ? ඉස්පිරිතාලේ බෙහෙත් නැති නිසා, යන්ත්‍ර සූත්‍ර ඔක්කොම කැඩිලා නිසා, වෛද්‍යවරුන්ගේ හිගිනයට පිළියම් නොදන්න තවම අසමත් වෙලා තියෙනවා. ඒක ජනපීඩකත්වය. ඊළඟට මේ රටේ ජනතාවට විදායකය ඕනෑම රටක ජනතාව තීඩනයට පත් කරන. ජනතාව විදායකය විසින් පීටනයට පත් කරද්දි. ජනතාවට අසාධාරණයට කරද්දි ජනතාව සහන හොයාගෙන යන්නේ අධිකරණයට. විසි දෙවන සංශෝධනය හරා අධිකරණය මාලිමාකරණයට ලක් කල තියෙන. ජනතාවට තේරණ භාෂාවෙන් කියනවන ස්වාධීනව තිබීතු අධිකරණය ජනාධිපතිතුමා සාක්කු විදාගෙන තියෙන. එක ජනපීඩාවක් නෙවෙයි. දැන් අපි බයයි අල්ලපු ගෙදර ඉන්න මාලිමා පාක්ෂිකයා තාප්පේ කඩලා අපේ ඉඩමින් භාගයක් අහුවෙන්න තාප්පයක් ගැහුවොත් අපි පොලිසියට ගිහිල්ලා වැඩක් නැහැ. පොලිස්පති මාලිමාවේ CID ලොක්ක මාලිමාවේ පොලිසිය බාර අමාත්‍යංශ ලොක්ක මාලිමාවේ අල්ලස් කොමිසමේ ලොක්ක මාලිමාවේ එතකොට දැන් අධිකරණයක් මාලිමාවේ වුණාම අපිට මාලිමා පාක්ෂිකයෙන් අසාධාරණයක් කුණු කාටද අපි මේක ගිහිල්ලා කියන්නේ දැන් මේ අධිකරණයේ සාක්ෂි දමා ගැනීම තමයි ලොකුම ජන පීඩාව
4: එතකොට දැන් ජන පීඩක ආණ්ඩුවක් පරගති ආණ්ඩුවක් කියලා කිව්වා විපක්ෂයේ එකතු උනේ නැතත් සටනක් පේන තුන නමුත් ගම්මන්පිල මැතිතුමා සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ මේ වගේ අවස්ථාවන් වල අපි ඉස්සර දකපු විපක්ෂය මෙවන් අවස්ථාවන් වලදී විශේෂයෙන්ම පරගතිභාවයට එරෙහිව මතු වෙන්නේ ජාතික කඳවුර ඔබතුමා ජාතික කඳවුරේ නියෝජනයක් ඔබතුමාගේ ආරම්භයක් සිදු වෙන්නේ ජාතික කඳවුර හරහා දැන් මේ ජාතික කඳවුරෙන් වැඩි කැඩි වෙන් වෙලා ගින් තියෙන ගෝඨාභය රාජපක්ෂ මහතාට මහතාව ධූරයෙන් පහ කිරීමෙන් අනතුරුව දැන් අද වෙනකොට මේ ගැන හඬ නගන්න ජාතික කඳවුරක් නැද්ද අපිට ඇහෙන්නේ නැහැ ජාතික කඳවුරක් අපිට පේන්නේ බෙදි විසිරී ගිය සුන්බුන් වච්ච ජාතික කඳවුරක් මොකද දැන් ජාතික කඳවුරට වෙලා තියෙන බුතුමල්ල ජාතික කඳවුර එකතු කරගන්නවත් බැරි වෙලාද තියෙන්නේ මේ වෙනකොට
3: ඇත්ත මේක වැරදි 2025 අප්‍රේල් මාසේ තරම් ඈතක තමයි අපි ජාතිකවාදී බලවේග සියල්ල එකට එකතු කරලා මහජන හඬ කියලා සංවිධානය ගොඩනැගුවේ. ඒකේ විවිධ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට එරෙහිව අපි සම්මන්ත්‍රණ කරා. ඒ වගේම උද්ඝෝෂණ කරා. අවසාන වශයෙන් 2025 නොවැම්බර් 21 වෙනිදා ලොගේගොඩ මහා දැවැන්ත රැලියක් කරා. ශ්‍රී ලංකා පුදු ජන පෙරමුණ. ඒ වගේම මේ වෙන විට ඒ මතවාදයට එක්ක ඉන්න එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනාදී අපි පක්ෂ සියල්ල එකට එකතු කරලා මහජන හඬ කියලා සංවිධානය ගොඩනැගුවේ. ඒකේ විවිධ දේශද්‍රෝහී ක්‍රියාකාරකම් වලට එරෙහිව අපි සම්මන්ත්‍රණ කරා. ඒ වගේම උද්ඝෝෂණ කරා. අවසාන වශයෙන් 2025 නොවැම්බර් 21 වෙනිදා ලොගේගොඩ මහා දැවැන්ත රැලියක් කරා. ශ්‍රී ලංකා

0: නිතුව කුණාටි වෙච්ච මහා කලබගෑනියත් එක්ක රැලියෙන් මතුවෙච්ච උණුසුම. නැත්තම් නුගේගොඩ පිරෙන මහා දෙවැන්ත රැලියක් අපිට එදා කරන්න පුළුවන්කම ලැබුණා. මේට අවුරුද්දකට කලින්. ඒ නිසා ජාතික කඳවුර පක්ෂ වශයෙන් බෙදිලා එක සන්ධානගතව නොවිලා හිටියා. ජාතික ප්‍රශ්නයකදී එකට එකතු වෙනවා. සාමූහික විරෝධයක් කරනවේ පොදු ජන පෙරමුණ ඒ අයගේ පක්ෂයේ රැස්වීමක් විදිහට සංවිධානය කරලා තිබුණේ. මම විමල් වීරවංශ මන්ත්‍රීතුමා ඇතුළු අපි කීප දෙනෙක් ඒ රැස්වීමට යන්න තීරණය කළේ ඔවුන්ගේ ආරාධනාවෙන්. මේ අයුක්ති සහගත අත්අඩංගුවට ගැනීමට විරෝධය පළ කරන්න. එතකොට අපි වෙන්ව හිටි අත බාල ඇති වාමාංශික නායකයෙක් වෙන උපායමාර්ගික නායකයෙක් වෙන ට්‍රොට්ස්කි කියලා තියෙනවා වෙන්ව ගමන් කරන්න එක්කෝ පහර දෙන්න. එතකොට වෙනම ගමන් කිරීමේ වාසි තියෙනවා. අපි ගත්තෝ සමහර අය රාජපක්ෂ පවුලේ අයත් එක්ක කලකිරිලා මාලිමාවට ගියායි ඉන්නවා. දැන් මේ අය මාලිමාව ගැන කලකිරිලා ඉන්නවා. එතකොට මේ අය ආපහු ගැලවිලා එනකොට අපි සියලු දෙනාම එකම කඳවුරක් කියලා නම් ඒගොල්ලෝ අකමැති වෙච්ච එක්කෙනා එතන ඉන්නවනේ. යා අතන ගැන කලකිරුණොත් මෙතනට එන්නේ නැහැ. ඒ නිසා අපි වෙන්වයි විනාඩියක් දෙන්න මතින් ඉවර කරනවා. වෙන්වයි ගමන් කර යුත්තේ අවශ්‍ය තැනදී එක්ක පහර දී යුතුයි.
1: මේ න්‍යායාත්මකව අපිට මේක හද්දි මේක සත්‍යක් වෙන්න පුළුවන් ගම්මන් පිළමැටතුමා. නමුත් දැන් ඔබම ඉදිරිපත් කරපු උදාහරණය ඉන්දියාවත් එක්ක ගිවිසුම් හතක් අස්සම් කරලා අපේ රටට මොන ප්‍රශ්නයක් ඇති වෙයිද කියලාවත් අපි දන්නේ නැහැ. දැන් මේ ගිවිසුම් හත එළියට ගන්නවත් තරම් ඇඟට දැනෙන දෙයක් ජාතික කඳවුරට කරන්න බැරි වෙලා තියෙනවානේ. මේක මීට කලින් වුණා නම් ඔබතුමා කියපු විදිහටම 87 ඉන්දියන් ගිවිසුම වෙලා එළියට පැස ජාතික කඳවුර. රනිල් වික්‍රමසිංහ අස්සම් කරපු සටන් විරාම ගිවිසුම වෙලා එළියට පැස ජාතික කඳවුර. නමුත් ඒවල ප්‍රතිඵල තිබුණා. ආණ්ඩු පෙරළුවා. මේවා වෙනස් කරගත්තා. නමුත් මේ ජාතික කඳවුරට අඩුම ගානේ අර ගිවිසුම් හතවත් එළියට ගන්න බැරි වුණානේ මැතිතුමා. ඔබ හිතනවාද සාර්ථකයි කියලා ඔබලාගේ ව්‍යායාමය?
0: නෑ, ඔබ ශ්‍රී ලංකාවේ නැති නිසා මේ தත්ත්වය දන්නේ නෑ. මම කියන මේ සන්දර්භය තේරුම් ගන්න ඕනේ වර්තමානයේ රාජ්‍ය බලය දරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම. තුන් වරක් ප්‍රචණ්ඩත්වයෙන් රාජ්‍ය බලය ගන්න උත්සාහ කරපු සංවිධානයකට 1971, 1987, ඒ වගේම 2022 ගෙවල් ගිනි තීමෙන් ලොකු කැරල්ලක් දියත් කළා.
1: නෑ, බැරි වුණානේ මැතිතුමා. ඔබ හිතනවාද සාර්ථකයි කියලා ඔබලාගේ ව්‍යායාමය?
0: නෑ, ඔබ ශ්‍රී ලංකාවේ නැති නිසා මේ தත්ත්වය දන්නේ නෑ. මම කියන මේ සන්දර්භය තේරුම් ගන්න ඕනේ වර්තමානයේ රාජ්‍ය බලය දරන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම. තුන් වරක් ප්‍රචණ්ඩත්වයෙන් රාජ්‍ය බලය ගන්න උත්සාහ කරපු සංවිධානයකට 1971, 1987, ඒ වගේම 2022 ගෙවල් ගිනි තීමෙන් ලොකු කැරල්ලක් දියත් කළා. රාජ්‍ය බලය ගන්න උත්සාහ කරපු සංවිධානයකට ජනතාව රාජ්‍ය බලය දීලා තියෙනවා. එතකොට ඒ අය රාජ්‍ය බලය ලබා ගැනීමත් එක්ක විපක්ෂයේ ත්‍රස්තවාදී කණ්ඩායමක් දින්නම විපක්ෂයේ බියපත් නියල වුණා. ඇත්තෙන්ම ඔබ බැලුවොත් ඒ ආණ්ඩුවත් එක්ක විවෘතව පළවෙනි මාස තුනේ හැප්පුණේ මම විතරයි. සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා 2024. ඊළඟට එකතු වෙනවා චාමර සම්පත් මන්ත්‍රීතුමා, දයසිරි ජයසේකර මන්ත්‍රීතුමා, ඩීවි චානක මන්ත්‍රීතුමා, මේ නාම රාජපක්ෂ මන්ත්‍රීතුමාගේ ක්‍රමාංක, ඊළඟට අර්ජුන රාමනාද මන්ත්‍රීතුමාත් එතෙම එතුම දිගටම නොවැම්බර් මාසෙ විතර ඉඳන් ආණ්ඩුවත් එක්ක ගැටුමි හිටියා. තොර මේ එක එක චරිත මේ ආණ්ඩුවට තිබ්බ බය සමාජය තුළ තිබ්බ දැවැන්ත බයක්. මොකද ඔබට මතක දන්නේ දැනුවත් කිරීමේ නිලධාරි කියලා එක්කෙනෙක් ගිහිල්ලා ගෙවල් වලට ගිහිල්ලා
1: ප්‍රශ්නයක් වුණානේ.
0: ආණ්ඩු විරුද්ධව සමාජ මාධ්‍ය වල දාන්න එපා, ඔයගලන්ට ප්‍රශ්න වෙන්න පුළුවන්. මේ ආණ්ඩුව ඔවුන්ගේ පරණ ත්‍රස්තවාදීකම භාවිතා කරමින් සමාජයේ බීතියක් පැපුරුවා. එරේව කතා කරන අය ඊළඟ අපේ භික්ෂුන් වහන්සේලාම ආණ්ඩු විරුද්ධ වචනයක් කතා කරගම මඩ ගහලා සමාජ මාධ්‍යවල නියඳ කරනවා. ඒ බොහෝ භික්ෂුන් වහන්සේලා අපි කිව්වොත් අපේ ආණ්ඩුනේ මේ ගැන දේශනයක් කරන්න එන්න මේ සමාජ මාධ්‍යවල දෙන ප්‍රහාරයට සිවුරක් දරාගෙන මූණ දෙන්න හරි අමාරුයි මහත්තයෝ. ඒකයි අපි නියඳ වෙන්නේ. මේ සමාජයේ ඇතුළත මට කෙතරම් මඩ ගැහුවා. අපි නොකියන දේවල් අපේ නම දාලා පෝස්ට් දානවා. මේ අද දාලා තියෙනවා මොකද ලිමිනි රාජපක්ෂ ඩයනා කුමරියට වඩා දක්ෂ සමාජශීලී කාන්තාවන්

0: කෑයි මේලඟ ජනාධිපති ධූරයට සුදුසු උදේ ගම්මන් කියලා ලිමිනිගේ මගේ ඡායාරූපයක් දාලා. ඒ සමාජ මාධ්‍ය අවභාවිතා කරමින් ගාන මඩ ප්‍රහාරයක මූණ දෙන්න හිත අයිය කරගන්න බොහෝ අයට තව බැරි වෙලා තියෙනවා. මොකද අටලෝ ගාමට නොසලෙන ගුණය කියන්නේ තාදී ගුණය කියන්නේ බුදුරජාණන් වහන්සේලාට ඇති වෙන ගුණයක් නිසා සාමාන්‍ය පෘථග්ජනට ඇති වෙන දෙයක් නෙවෙයිනේ. මේ මහා මේ ආණ්ඩුවත් එක්ක ගැටෙන්න අවශ්‍ය මානසික ශක්තිය මිනිහෙකුට හදාගන්න එකම මහා වේසක අභ්‍යාසයක්. ඉතින් මේක තවත් එක් ආණ්ඩුවක් එක්ක නෙවෙයි අපි මේ හැප්පෙන්නේ. ත්‍රස්තවාදී කණ්ඩායමක කැප්පෙන්නේ රටේ ජනාධිපති අනුරු දිසානායක මෙතුමා ප්‍රසිද්ධ වේදිකාවේ පිළි ආරං තියෙන එතුමා සන්නද්ධ අංශයේ කියන ත්‍රස්තවාදී කියලා. ලාල්කාන්ත එමුතුමා විජිත හේරත් එමුතුමා ඔය හැමෝම සමන්ත විද්‍යාරත්න නලී නේවගේ සුනිල් හඳුන්නෙත්ටි මේ හැමෝම තමන් පිල්වි සිල්වා අත්තනගුව ඉඳලා නිදාස වෙච්ච කෙනෙක් හමුදා කඳුරට පාර දෙන්න ගිහිල්ලා අත්තනගුවටපත් වෙච්ච කෙනෙක්. ඉතින් මේ ත්‍රස්තවාදී කණ්ඩායමක් නායකත්වයේ දරන භීෂණේ තමන්ගේ ප්‍රධාන අවිය කරගත් ආණ්ඩුවක් එක්ක ගැටෙන විපක්ෂයක් මෙතනට ගේන්න අපිට අවුරුදු දෙකක් ගියා. මේ මේ මෙවැනි රැලියක් සංවිධානය කරන දැනට ඔබට මතක ඇති මේ අපිමයි. මේ අපිම රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආණ්ඩුවට ඔබ සිහිපත් කරා. 2001 අත්සන් කරන සටන් විරාම යුසුමට එරෙහිව උපවාස කරේ වෙන කවුරුත් නෑ අපි. මම එතකොට ජාතික හෙළවුරුමේ සියලුරුමේ සමාජිකේ විමල් වීරවංශ මැතිතුමා එතකොට ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකේ අපි තමයි නායකත්වය දුන්නේ වෙනත් පක්ෂහරහා. ඊළඟට 2015 රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ ආණ්ඩුව ඇවිල්ලා 49 දිනේ අපි නුගේගොඩ දැවෙන්ත ජනරැලියක් කරා. 49 දින මාස දෙකක් නැහැ. ඒ කරපු අපි 2001 කරිත් අපි 2015 කරේ අපි මෙතනදී අපිට අන් අයව බය නැති කරවන්න සෑහෙන කාලයක් අපි අවුරුදු දෙකක් මේ ආණ්ඩුවත් එක්ක හැප්පිලා විවිධ නඩු 13ක් දාලා ඒ හැමතැනම ගිහිල්ලා කෙස්පැල්න තර්ක දාගෙන අත්තරංගුවටපත් නොවී සිටිමින් අන් අයගේ බය නැති කරන්න අපිට දීර්ඝ කාලයක් ගියා. ඒක අර සාමාන්‍ය තත්ත්වනික සංසන්දනය කරන්න එපා. මොකද අපි මේ මූණ දෙන්නේ සුවිශේෂී ආණ්ඩුවකට, ත්‍රස්තවාදීන්ගේ ආණ්ඩුවකට.
1: හොඳයි. ඒ වගේම මේ රැලියදී මම විශේෂයෙන්ම අවධානය කරන්නේ ඔබගේ කතා රැලියේ අමතක කරන ලද ප්‍රකාශ කතාව සම්බන්ධයෙන්මයි. මොකද මේක තමතාවට වැදගත්. දැන් මෙතෙන්දිත් ඔබ සඳහන් කරා විශේෂයෙන්ම අපේ අපි දන්නවනේ අපි ලංකාවේ බෙදුම්වාදයෙන් බොහොම බැටකෑ රටක්. එහි ප්‍රතිඵල තමයි මං හිතන්නේ එක විදිහකට ආර්ථික තත්ත්වයන් හරහා මේ අපිට තාමත් එන්නේ කියලා එක තවත් හේතුවක්. එතින් මේ කාරණාත් එක්ක ප්‍රභාකරන් අපි ඒ ඇතුළුවේ ත්‍රස්තවාදය අපි පරාජය කරා පින් සිද්ධ වෙන්න මහින්ද රාජපක්ෂ මැතිතුමාට ඇතුළුවේ දේශපාලන බලවේගයට
2: හමුදාවට
1: සියලු දෙනාට අපේ රණවිරුවන් ඇතුළුවේ සියලු සමස්තයට. ඉතින් දැන් ඔබ එහිදී සඳහන් කරන ඔබ මීට කලින් මේ නම සඳහන් කරා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ අර්චුනා ගැන
2: අර්චුනා රාමනාදන්
1: ඔහු ගැන ඔබ සඳහන් කරනවා මගේ සටන් සගය කියලා. එතකොට අපි දන්නවා අර්චුනා ඔව් පසු කාලයේ ඔබ සඳහන් කළ කාල සීමාව ඇතුළේ ඔහු විපක්ෂය වෙනුවෙන් පෙනී හිටියා. ඒක ඇත්ත අපිට අපි ඒක දකිනවා. නමුත් ඔහු ඔබ මේ සටන් සගයක් වෙන්නේ කොහොමද?
2: ප්‍රභාකරන් දෙවියෙක් කියලා පිළිගන්න.
1: ප්‍රභාකරන් දෙවියෙක් කියලා කියනවනේ. එයා කියනවා හරි. ඔයාලා ඒ වුණාට මහින්ද රාජපක්ෂට ඕගොල්ලන්ගේ දෙවියෙක් කියලා කියන්නේ ඒක මගේ ප්‍රශ්නයක් නෙමෙයි ඔයාලගේ ප්‍රශ්නයක් කියලා. නමුත් මම ප්‍රභාකරන් මගේ දෙයියා. ඒක පැහැදිලිව ඔහු සඳහන් කරනවා. කොහොමද මේ පසමිතුරුතාවය? මොකද්ද මේ?
0: ඇත්තෙන්ම පසමිතුරුතාවය නෙවෙයි. නිතර අපි කිව්වේ සටන් සගය. මොන සටනිද සගය කියන එක ඔබ මේ අහන්නේ. දැන් අපි කිව්වොත් කොටිදස්වාදී තේරීම බෙදුම්වාදී තේරීම සටනේ අපේ සටනේ සුවිධ සටන් තියෙනවනේ. අපි මේ අපි එකවර සටන් ගොඩක ඉන්නවා. මේ ආණ්ඩුවේ මේ නීතිය ආධිපත්‍ය යලිපීටුව ගැනීම සටනේදී අපේ හැමදාම ප්‍රතිමල් වෙච්ච එම්.ඒ. සුමන්දිරන් ජනාධිපති නීතිඥවරයා අපි එකට සටන් කරා 22 තේරීම. එතකොට එතෙන්ගේ සුමන්දිර මගේ සටන් සගය වෙන්නේ. ඒකෙන් කියන්නේ නෑ මං කරන සෑම සටනෙම සටන් සගය කියලා. හැබැයි සටන් සගය තමයි. අර්චුනා රාමනාදන් ඉතා වැදගත් ප්‍රකාශයක් කියන වේදිකාවේ මත කිව්වා මම ඔහුගේ මදයන් කියන්නේ ප්‍රභාකරන් මගේ දෙයියා. මොකද ඔහුගේ තාත්තා කුටි සංවිධානයේ සමාජිකයෙක්. ඔහුගේ ලෝකයේ දැන් බෙදු වාදිනු පෙනී සිටිය කෙනෙක්. හැබැයි ඉදීයේ සිංහලයන් සාතසේ බොහෝතරේ 99%ක්ම සිංහලයන් නිකේ දැවැන්තම වේදිකාවේ නැගලා කිව්වා මොකද්ද මම ආයේ කවදාවත් දෙමළ ඊළම වෙනුවෙන් සටන් කරන්නේ නැහැ. එතකොට මේ මේ කියන්නේ කවුද? කොටියෙක්ගේ පුතේ වේලුපිල්ලේ පිරබාරන්ගේ තමන්ගේ දෙවිය කියලා විශ්වාස කරන පුද්ගලයෙක් ඇවිල්ලා සිංහල ජනතාවට ප්‍රතිඥාවක් දෙනවා මම ආයේ කවදාවත්. ඔබ දන්නවා අඟුලිමාල ඇඟිලි 99ක් කපලා 999ක් කපලා ඉවරලා බුදුහාමුදුරුවෝ ඉස්සරහා ඒක අතහැරියා. ඒ රහත් වෙන්න බාධාවක් කුණක්
1: නෑ.
0: ඕනම මිනිස්සුන්ට වෙනස් වෙන්න පුළුවන්. අපේ දැන් ඔබ දන්නවා මම මඩ කමින් පෙනී හිටියා වේලු කවුද පිල්ලන් වෙන්නේ. පිල්ලන් කොටි පරාජය සටනේ තීරණාත්මක නායකයෙක්. කොහොම නොහිටියා නම් අපි කොටි පරාජය වීම නොහිටිය වෙන්නත් ඉඩ තිබුණා.
3: සභාගාරයේ මෙම වැඩසටහන සම්පූර්ණයෙන් ශ්‍රවණය කිරීම සඳහා සභාගාරයේ YouTube නාලිකාවට පිවිසෙන මෙන් අප ඔබෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා.
4: සිරස්තල ප්‍රදේශ තුනක දේගලීම් තුනක් තරුණෙක් සහ තරුණියන් දෙදෙනෙක් මරුට 15 පැවිදි වාසල් දරුවන් දෙදෙනෙක් ඇතුළු 3 දෙනෙක් අතුරුදන් පිරිස සොයා මෙහෙයුම් සෞදියේදී මරණ දඬුවම නියම වූ බව කියන අනෝජ නිදහස් කරන්නයි සෞදි රජුට ඉල්ලීමක් කිරීමට රිෂාඩ් ඇතුළු පිරිසක් සැරසෙයි.
5: පාර්ලිමේන්තුව නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරුන් සියලු දෙනාම එකතුවල නෝජන්න සමාව ලබා දෙන්න කියලා සෞදි රජතුමාට ඉල්ලීමක් කරන්න.
4: අවශ්‍ය සියලු පියවර ගන්නා බව රජය කියයි. නඩු පිට නඩු වැටුණු බැසිල් රාජපක්ෂට නිල් නිවේදනයක් නිකුත් කරන්නයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ජාත්‍යන්තර පොලිසියට ඉල්ලීමක්. නිල් නිවේදනයට අවනත නොවුනොත් රතු වරෙන්තු. අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන්ට ආසන පටි පැළඳීම අද සිට අනිවාර්යයි. රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවලට ට්‍රම්ප් ගෙන් 100%ක තීරු බදු. 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙල ජපානයේදී ඇරඹෙයි. රටවල් 46කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 11,000ක්. ශ්‍රී ලංකාවෙන් 156ක්. කොරියාවේ ජාතික ගීය වයද්දී සංවිධායකයන්ට උතුර දකුණ මාරු වෙයි.
6: From Ada Derna, this is Ada Derna Prime Time with Naomi Fernando and Hassan De Silva, live from Studio 24 in Colombo.
7: අයිබෝවන් ඔබදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ සමගින්.
8: සෞදි අරාබියේදී මරණ දඬුවම නියමව ඇතැයි කියන ශ්‍රී ලාංකික තරුණයා නිදහස් කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු සමග එක්ව සෞදි රජුගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදුවිදින් මහතා පවසනවා.
7: මේ අතර විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසන්නේ අනෝජන් සිවරාසා නමැති එම තරුණයා නිදහස් කර ගැනීමට විදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විටත් විශේෂ මැදිහත්වීමක් සිදු කර ඇති බවයි.
4: සෞදි අරාබියේ සේවය කරන අනෝජන් සිවරාජා නමැති ශ්‍රී ලාංකික තරුණයෙකුට එරටදී මරණ දඬුවම නියම වී ඇති බවට වාර්තා වනවා. ඒ යාපනයේ සිට කතරගම දක්වා හින්දු බැතිමතුන් පැමිණි පාද යාත්‍රාවක සිට සුනඛේකුට කල්මුණේ ප්‍රදේශයේදී කිසියම් පුද්ගලයෙකු පාපහරක් එල්ල කිරීම සම්බන්ධයෙන් අනෝචන් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රතිචාර දැක්වීම හේතුවෙන් එම ප්‍රතිචාරය තුළින් ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු වූ බවටයි ඔහුට චෝදනා එල්ල වී තිබුණේ. කෙසේ වෙතත් තමා දැක්වූ අදහස සම්බන්ධයෙන් සමාව අයදිමින් අනෝජන් සමාජ මාධ්‍ය ඔස්සේ පසුව වීඩියෝවක්ද පළ කර තිබුණා.
9: මුලින්ම සියලුම ඉස්ලාම් භක්තිකයන්ගෙන් ඉල්ලීමක් සිදු කරනවා. සමාජ මාධ්‍යයේ සුබ්‍රමණී කියන සුනඛයාගේ පාදයාත්‍රාව සම්බන්ධයෙන් ගොඩක් පෝස්ට් සංසරණය වුණා. ඒක පෝස්ට් එකක් කැටින් සුබ්‍රමණී ගැන පහත් විදියට කෙනෙක් කතා කරලා තිබුණා. ඔහු ගැන තිබුණු කේන්තියෙන් මම මුහම්මද් නබිතුමා සම්බන්ධයෙන් වැරදියට කමෙන්ට් කළා. ඇත්තටම මට ඒ ගැන දුකයි. වරද තේරුම් අරගෙන මම විනාඩි 10කින් විතර කමෙන්ට් එක මැකුවා. එහෙම වුණත් ඒ ස්ක්‍රීන්ෂොට් එක සමාජ මාධ්‍ය හුවමාරු වෙනවා. මම ඒක සිහිබුද්ධියෙන් කළ දෙයක් නෙවෙයි. ශනික කෝපෙන් තමයි මම ඒක කළේ. මමත් ඒක තේරුම් ගත්තා. ඒක මම කරපු ලොකු පවක්. ඒ වගේම මේකෙන් ඉස්ලාමීය හදවත් තුවාල වෙලා ඇති. දුක් වෙලා ඇති. ඔයාලව වේදනාවට පත් කළ එකට මම හිසනවා සමාවිලනවා. කරුණා කරලා මට සමාවෙන්න.
4: නමුත් අනෝජන් පළ කර තිබූ Facebook අදහස තුල ඉස්ලාම් ආගමට හා ආගමික නායකයෙකුට අපහාසයක් වූ බව තීරණය කළ සෞදි පොලිසිය ඔහු අත්අඩංගුවටගෙන වසර 5ක සිරදඬුවම් සහ සෞදි රියාල් මිලියන 3ක දඩයක් නියම කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමාණික මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා රාජ්‍යය මේ පිළිබඳ මැදිහත් වීමෙන් සිදු කළ අභියාචනයකින් පසු එම දඬුවම මරණ දඬුවම දක්වා තීව්‍ර වී ඇති බවයි.
10: මෙහි පසුබිම තමයි මාස කිහිපයකට පෙර අපහාසාත්මක ප්‍රකාශයක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් කිරීම යන චෝදනාව මත සිවරාසා අනෝජන් කියන තරුණයා අත්අඩංගුවට පත් වුණා. අසර පහක සිරදඬුවමක් ඒ අවස්ථාවේදී ඔහු නියමුණා. එයින් පසුව ඔහුගේ පවුලේ ඥාතීන් මේ සම්බන්ධව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුණ් චන්ද්‍ර මහත්මයා හමු වී සාකච්ඡා කරපු අවස්ථාවේ මේ මහත්මයා ඔවුන්ට මෙය ඇපීල් කරන්න අවස්ථාවක් තිබෙන බව සඳහන් කරලා තියෙනවා. රුපියල් ලක්ෂ 19ක මුදලක් ඒ පවුලේ සමාජික විදේශ කටයුතු අමාත්‍යස්ට ගෙවලා තියෙනවා. නමුත් පවුලේ කට්ටිය චෝදනා කරන්නේ ඊයේ දවසේදී මොහුට මරණ දඬුවම ලැබී තිබෙන බව ලක්ෂ 19ක් වියදම් කර තමන්ගේ පුතාට මරණ දඬුවම තමන් මිලදී ගත්තායයි ශෝකයෙන් එම මව අපිට සඳහන් කරලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙච්ච නීතිඥ මහත්මයා සහ ඉදිරිපත් වෙනවායයි කියපු නීතිඥ මහත්මයා වෙනස් කියන චෝදනාවත් ඒ පවුලේ කට්ටිය
4: මේ අතර දඬුවම් නියම වූ සිවරාජ අනෝජන්ගේ මව ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ තම පුතු මරණ දඬුවමින් මුදා ගන්නා ලෙසයි. අනෝජන් සිවරාජා ඌවවෙල්ලස සරසවියේ ඉංජිනේරු තාක්ෂණ වේදය පිළිබඳ උපාධිධාරියෙකු වන අතර 2025 වසරේදී ඔහු සෞදි රාජ්‍යය බලා පිටත්ව ගොස් ඇත්තේ බලාපොරොත්තු රැසක් සමගින්.
11: second class honors upper division Sivarasa Anuj
4: e siya mava pya saha bala sahodareyage jeevitada godanangomin paulata savyak wima sandahai saudiye nadattu engineer wareku lesa rekyave nirathawa sitiyedi anujanta himiyu siradanduwama marana danuwamak dakwa ihalayama sambandhen siya kanassalla palakaramin hitupu amathya janadhipati neethignya mohammad ali sabri mahataada samaaja madhya osse satahanak thaba thibuna ඔහු පෙන්වා දෙන්නේ සෞදි අරාබියේ ස්වෛරීභාවයට සහ නීති පද්ධතියට ගරු කළ යුතු වූවත් අසමානුපාතික දඬුවමක් හමුවේ අප නිහඬව සිටීම අවශ්‍ය නොමැති බවයි. සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයක් සිදු කිරීම වෙනුවෙන් වසර 5ක සිරදඬුවමක් ලබා දීම බරපතල බවත් එවැනි ක්‍රියාවක් වෙනුවෙන් මිනිස් ජීවිතයක් බිලි ගැනීම ඉතා අසමානුපාතික අමානුෂික සහ පිළිගත නොහැකි එකක් බවත් අලි සබ්‍රි මහතා පවසනවා. අනෝජන්ට අනුකම්පා කර සමාව ලබා දෙන ලෙස සෞදි බලධාරීන්ගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටින බවත් ශ්‍රී ලංකා රජයෙන් නීති ආධාර මෙන්ම රාජතාන්ත්‍රික මැදිහත්වීමක් සිදු කරන ලෙසද අලි සබ්‍රි මහතා ඉල්ලා සිටිනවා. මේ අතර අනෝජන් සිවරාසාගේ පවුලේ සමාජිකයන් වෙත ගොස් ඔවුන්ට සහයෝගය පළ කිරීම සඳහා හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා කල්මුනේ නර්පති මුනේ පිහිටි අනෝජන්ගේ නිවසට ඊයේ ගොස් ඔහුගේ මව සහ පවුලේ සමාජිකයින් මුණ ගැසී තිබුණා. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුදීන් මහතා අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් පැවසුවේ අනෝජන්ට නිදහස ලබා ගැනීම සඳහා දෙමළ සහ මුස්ලිම් මන්ත්‍රීවරු එක්ව සෞදි රජුගෙන් ඉල්ලීමක් කිරීමට බලාපොරොත්තු වන බවයි.
12: මම ඇහුවා කොහමද ඔයා දැනගත්තේ යාට මරණ දඬුවම දීලා තියෙනවා කියලා. ඒ වෙලාව අම්මා කිව්වා පෙරේදා අනෝජන් දුරකථනයෙන් යාගේ සහෝදරයාට කෝල් කරා. කෝල් කරලා කිව්වා මට දුන්න දඬුවමට එරෙහිව මම අපීල් කරා. ආණ්ඩුව හරහා තමයි මම වෙනුවෙන් අපීල් කරේ. ඒ අපීල් ඒ වෙලාව රිජෙක්ට් වෙලා ඒකට මරණ දඬුවමක් මට දීලා තියෙනවා කියලා යාගේ සහෝදරයාට අනෝජන් කිව්වා කියලා තමයි කිව්වා. පාර්ලිමේන්තුවේ නියෝජනය කරන මුස්ලිම් මන්ත්‍රීවරු අපි සියලු දෙනාම එකතු වෙලා අස්සන් කරලා මේ අනෝජන්න සමාව ලබා දෙන්න කියලා සෞදි රජතුමාට ඉල්ලීමක් කරන්න ඒ වගේම යැමතුලමා සභාව හරහත් ඒ ඉල්ලීමක් කරන්න කියලා අපි ඉල්ලීමක් කරන්න බලාපොරොත්තු වෙනවා
4: මේ අතර දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගණේෂන් මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග සාකච්ඡා කොට අනෝජන් නිදහස් කර ගැනීමට පියවර ගන්නා ලෙසයි
13: අනුකම්පර සානායක මෙත්තමාට ඉල්ලීමක් කරනවා කරුණාකරලා ඔබතුමාගේ මිත්‍රත්වය පාවිච්චි කරලා නරේන්ද්‍ර මෝදි මෙත්තමාට පුද්ගලික ටෙලිෆෝන් කෝල් එකක් කරන් කතා කරලා කියන්නේ එතුමාට එතුමා කරයි අනිවාර්යෙන් පොද එතුමා අපේ ශ්‍රී ලංකා පිතෘවිභූෂණ එතුමාගේ යාළුවා තමයි සල්මාන් සෞදි අරේබියා අගමැති සා කුමාරයා එතුමා ඉල්ලීමක් කරන එයා සලකා බලයි අනිවාර්යෙන් කියලා අපිට කරලා දෙන්න
4: මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වන මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ පිළිබඳ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි රියාද් හිපි හිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ කොළඹ පිහිටි සෞදි අරාබි තානාපති කාර්යාලය සමග එක්ව ඉදිරි කටයුතු සිදු කරන බවත් අනෝජන්ට අවශ්‍ය සියලුම සහයෝගය ලබා දීමට කටයුතු කරන බවත් අමාත්‍යාංශයෙන් නිකුත් කළ නිවේදනයේ සඳහන්
14: ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔබ නිදහස් කර ගැනීම සඳහා විදේශ අමාත්‍යාංශයේ විදිහට අපි උපරිම මැදිහත් වෙමින් තියෙනු මේ වෙනකොටත් සෞදි තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපතිවරයාත් එක්ක අපි නිලධාරීන් සාකච්ඡා කරමින් තියෙනු උත්සාහ කරන්නේ ඒ වැරද්දට සමාවක් දීලා ඔබ නිදහස් කරගන්න. සා කවුරු හරි සිද්ධිය පදනම් කරලා යම්කිසි හෝ ප්‍රකෝපකාරී තත්ත්වයක් ඇති කරන්න කොමනෝක ආකාරයක උත්සාහයක් ගන්නවා නම් කරුණාකරලා ඉසියල නවත්තලා ජාතික සමගිය ආගමික සහජීවනයේ වෙනුවෙන් කැපවෙන්න
7: චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් වන නඩු කටයුතු සඳහා මෙරට නොපැමිණි හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදනයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
8: ඒ ඔහු සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළවයි.
4: නීති විරෝධීව උපයාගත් බව කියන මුදල් වලින් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මාතර බ්‍රවුන්ස් හිල් හි පිහිටි අක්කර 1.5ක ඉඩමක් මිලදීගෙන ඇතැයි යන චෝදනාවකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් අපරාධ විමර්ශන කොට්ටාසය විමර්ශනයක් සිදු කරනවා. ඊට අදාළ නඩුව මාතර මහේස්ත්‍රාත් අධිකරණයේදී විභාග කරන අතර ඒ සඳහා බැසිල් රාජපක්ෂ මහතා පෙනී නොසිටීම හේතුවෙන් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙසට අධිකරණය විසින් පසුගියදා වරෙන්තුවක් නිකුත් කරනු ලැබුවා. එමෙන්ම සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ මුදලින් ඌව පළාත් සභා මැතිවරණයේ පැවති සමයේ රුපියල් මිලියන 7.8ක මුදලක් වැය කර දිනන ඌව නමින් ටී-ෂර්ට් 12,000ක් මුද්‍රණය කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන්ද බැසිල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස පසුගියදා නම් කෙරුණේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් එම නීති කටයුතු සඳහා ඔහු මෙරටට නොපැමිණි අතර මෙම චෝදනා පිළිබඳ බැසිල් රාජපක්ෂ මහතාට නිල් නිවේදනයක් නිකුත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කර තිබෙනවා. මේ හරහා බැසිල් රාජපක්ෂ මහතා පදිංචි ස්ථානය හඳුනා ගැනීමේ හැකියාවක් පවතින බැවින් ඒ ඔස්සේ ඔහුට නිල වශයෙන් නොතීසි ලබා දීමට කටයුතු කරන බවයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේ. ඒ අනුව ඔහු එම නොතීසි ලැබුණු පසුද මෙරටට නොපැමිණියහොත් ඉදිරියේදී රතු වරෙන්තුවක් නිකුත් කිරීමටද කටයුතු කරන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
8: අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගීන් ආසන පටි පැළඳීම අද සිට අනිවාර්ය කර තිබෙනවා.
7: මෙම නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රියදුරන් ප්‍රසාදය පළ කරන අතර අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල සිටින මගීන් ආසන පටි පළඳින්නේදැයි පොලිස් නිලධාරීන් අද පරීක්ෂා කළා.
4: අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගින් ආසන පටි පැළඳිය යුතු බවට මීට වසරකට පෙර නීති ප්‍රකාශයට පත් කෙරුණද එය ක්‍රියාත්මක නොවූයේ ඇතැම් වාහනවල පසුපස මගින් සඳහා ආසන පටි අදාළ වාහන නිෂ්පාදකයා විසින් එහි සවිකරනු මැතිවීම හේතුවෙන්. ඒ අනුව පසුපස ආසනවලද ආසන පටි සවිකර ගැනීම සඳහා ලබා දුන් වසරක කාලය අවසන් වීමෙන් පසු ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට අධිවේගී මාර්ගවල ගමන් ගන්නා සියලු මගින් ආසන පටි පැළඳීම අනිවාර්ය බවයි ප්‍රවාහන අමාත්‍යවරයා අවධාරණය කරන්නේ.
15: නීතිය කපාගෙන ආවේ නැහැ. අධිවේගී මාර්ගවල සෑම කෙනාම සීට් බෙල්ට්ස් පළඳින්න ඕන නිසා මයි කාර් මයි පැට්‍රල් කියලා පාර රරන් එන්න හිතන්න එපා.
4: ඒ අනුව අධිවේගී මාර්ගවල ගමන් ගන්නා වාහනවල රියදුරන් මෙන්ම මගින්ද ආසන පටි පළඳිනවාදැයි පොලිස් නිලධාරීන් අධිවේගී මාර්ග අන්තර් හෝමාරුවලදී මෙලෙස පරීක්ෂා කරනු ලැබුවා.
16: Morning, we're going to see if we're down here. We're going to see if we're down here. We're going to see if we're down here. පිළිවෙලට දාලා අද ඉඳලා පොස්ට් කියන රටේ වාහනේට මංගලකට පස්සේ අනිවාර්යයෙන්ම බෙල්ට් එක දාගන්න කියන්න දාගෙන තමයි අධිවේගී මාර්ගේ යන්න ඕනේ ඊට පස්සේ යන කට්ටියටත් අපි ඒකට දඬුවම් කරනවා
17: අසනපටි නීති සම්බන්ධ සීට් බෙල්ට් නීති සම්බන්ධ දැන් කරන්නේ ඉන්නේ
18: ඔව් කියන්නේ බබත් ඔක්කොම සීට් බෙල්ට් වෙල් කරලා ඉන්නේ සේෆ්ටි ෆස්ට්
17: ඒක හරි හොඳයි
19: සතුටුයි ඉතින් මේ වගේ දෙයක් ඉතින් ලංකාවට කරන්නේ මොකද මගින්ගේ ආරක්ෂාව ගොඩක් වෙම හිතන එක අපේ රජයේ සම්බන්ධයෙන් ඉතින් ගොඩක් සතුටුයි ඒක ලෝක අනිත් රටවලත් ක්‍රියාත්මක වෙනවා
17: ලෝක කලින් පටන් ගද්දි පිච්ච වැඩක් ඉතින් ඇක්සිඩන්ට් අඩු වෙනවා ඔකේ ඉතින්
20: දුර ගමන් යනකොට සීට් බෙල්ට් එක තියෙන්න මේ වෙයි නැත්තම් බෑනේ අපි නීතියට ගරු කරන්න ඕන
21: ඒ වගේ නීති ක්‍රියාත්මක වීම හොඳයි රටට ඒක රට සංවර්ධනයකට ඒක දායක වෙනවා
4: එමෙන්ම මගේ ප්‍රවාහන බස් රථවලද ගමන් ගන්නා මගින්ද ආසන පටි පළඳිනවා දැයි පොලිසිය පරීක්ෂා කළා
22: ඒක නිසා අද දින සිට මේ නීති අපි සියරිසියක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.
23: මගියක් දාලා ගිය නැත්නම් ආසන පටියක් තියෙනවා නම් විශේෂයෙන් මේක වගකීම ගන්න ඕනේ. මගියර තමයි දඩපත්‍රිකාව නිකුත් කරන්නේ. දඩපත්‍රිකා ගෙවන්න බැරුණොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට වාර්තා කරන්න කටයුතු කරනවා විශේෂයෙන්ම ආසන පරි සවිකරණ ඇති වාහන සඳහා එම වාහන අපි අධිවේගී මාර්ගය තුල කරන්න දෙන්නේ නැහැ යම් හේකින් ආසන පටියක් සවි කරලා තිබ්බේ නැත්නම් පසුපස මගින් සඳහා ඒ සම්බන්ධයෙන් වාහන අයිතිකරුටත් එරෙහිව නීතිමය කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම වෛද්‍ය උපදේශ මත ආසන පටි පැළඳීම සුසුම් නොවන පුද්ගලයන් සඳහා ඒ සහන ලබා දෙනවා සහ පොඩි ළමයින් සඳහා ඒ ආසන පටි නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් සහන ඒකසට නිවේදනය මගින් ලබා දීලා තියෙනවා
8: මට්ටක්කුලේදී පසුගියදා සිදු වූ රිය අනතුර කඳුළු කතා කිහිපයක ඇරඹුමක් සිය පවුල් ජීවත් කරවන්න වෙහිසුණු ආදරණීය පියවරු දෙදෙනෙකුට මේ රිය අනතුරින් දිවි අහිමි වුණා මේ එම සවිය අහිමිව සොවින් වැළපෙන දියණියන්ගේ සහ බිරින්දෑවරුන්ගේ සංවේදී කතාවක්
4: මට්ටක්කුලිය කන්ද උඩ හන්දිය ප්‍රදේශයේදී පසුගිය 16 වෙනිදා රාත්‍රියේ මෝටර් රථයක් වාහන පහක ගැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකුට දිවි අහිමි වුණා එලෙස මෝටර් රථය ගැටී තිබුණේ තිරෝදරාත තුනක සහ යතුරු පැදි දෙකකයි. අනුතුරින් දිවි අහිමි වූ එක් අයෙක් වන්නේ ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි ජෝර්ජ් පැට්‍රික්. දරුවන් සිවුදෙනෙකුගේ පියෙක් වන ඔහු පියෙකු සතු බර දෙඋර මත දරමින් සිය දරු පවුල ජීවත් කර තිබුණේ තිරෝදරාත රැකියාවෙන් උපයා ගන්නා මුදලින්. ඒ සවිය අහිමි වීමෙන් බිරිඳ සහ දරුවන් පත්ව ඇති දැඩි අසරණ තත්වයකටයි
24: මගේ ලොකුම අයියා ගියා මට ඉවස ගන්න බෑ මේ මරණේ ඔක්කොම කියන්නේ මෙයාගේ හොඳ කවදාවත් ඩයර් ගියත් කාවත් අසරණ කරලා නෑ මෙයා කවදාවත් අපිට දුකයි පුතේ එයා තමයි ඕ තීරෝ ලතෙන් අම්බ කරලා අපිට කණ්ඩ බොණ්ඩ දෙන්නේ පුතේ
4: ජෝර්ජ් පැට්‍රික්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ මාදම්පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා. මෙම අවාසනාවන්ත අනතුරින් දිවි අහිමි වූ තවත් අයෙකු වන්නේ වත්තල පල්ලියවත්ත ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි සුබ්‍රමණියම් චන්ද්‍රසේකරන්. දියණියන් දෙදෙනෙකුගේ පියෙක් වන ඔහු සිය යතුරු පැදියෙන් 16 හැවිරිදි දියණිය උපකාරක පන්තියෙන් රැගෙන ඒම සඳහා නිවසින් පිටව ගිය අවස්ථාවේදී මෙම අනතුරට මුහුණ පා තිබුණා. සුබ්‍රමණියම්ගේ යතුරු පැදියේ ගැටුණු මෝටර රථය පැදවූ එම රථයේ හිමිකරුගේ දියණියත් සුබ්‍රමණියම්ගේ දියණියත් එකම පන්තියේ යහළුවන් වීමත් දෛවෝපගත සිදුවීමක්. එම දරුවන් දෙදෙනාම පන්තිය අවසානයේ නිවසට කැටුව එන්නටයි මෝටර රථයේ හිමිකරු සහ සුබ්‍රමණියම් ගොස් තිබුණේ. නමුත් සිය පියවරු දෙදෙනාගේ පමාව හේතුවෙන් යහළුවන් දෙදෙනා නිවසට යාමට පිටත් වී ඇති අතර එම අනතුර පිළිබඳ ඔවුන්ට සැලවී තිබුණා. සුබ්‍රමණියම් පුංචි වෙළඳ සලක් පවත්වාගෙන ගොස් ඉන් උපයා ගන්නා මුදලින් සිය දරු පවුල ජීවත් කර වූ පියෙක් සිය නිවස පවා තනාගෙන ඇත්තේ ණයක් ලබා ගනිමින්.
24: ගෑනු
0: ඇතුළ මේ දෙන්නෙක් ඉන්නේ වයිෆ් එයා තසනීප කෙනෙක් නැගිටලා ඉඳවත් බෑ ගෙදර ඇදුවේ ලෝන් අර ඔක්කොම ලෝන් එකේ තියන්නේ ජීවිත වෙන්න මොකුත් නැහැ රජේ බලලා ළමයි දෙන්න ඉගෙන ගන්නත් සාධාරණයිට කරන්න ඕනි කියලා මං ඉල්ලා සිටිනවා ජනාධිපතිතුමාගේ
4: මේ අතර සුබ්‍රමණියම් චන්ද්‍රසේකරන්ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පෙරවරුවේ කෙරවල පිටිය පොදු සුසාන භූමියේදී සිදු කෙරුණා.
1: අප්පා!

0: ආණ්ඩුවේ විධායක බලතලවලට සහ පාර්ලිමේන්තුවේ 3/2 බහුතර බලයට වඩා ජන බලය බලවත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජන බලවේගයේ මනුරාගල දිස්ත්‍රික් පළාත් මන්ත්‍රී සංසදයේ පැවති හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.
1: සමගි ජන බලවේගයේ මනුරාගල දිස්ත්‍රික් පළාත් මන්ත්‍රී සංසදයේ හමුවක් අද පැවැත්වුණේ විපක්ෂ නායක කාර්යාලයේදී.
2: පාර්ලිමේන්තුවේ 3/2 ඒ පැත්තේ පළාත් පාලන ආයතනවලිනුත් බොහොමයක් ඒ පැත්තේ 24 වෙනිදා උදේ 8:45ට පොල්දුව මන්සන්දියට එන්න කියන පණිවිඩය ලැබෙනකොට ගමේ භාෂාවෙන් කියනනම් මොන කෙහෙම් මලකටද එහෙමත් හිතන්න පුළුවන්. 159ක් 3/2ක් පාර්ලිමේන්තුවේ තියාගෙන ගල්ලංගුරු වංචාව විවේචනය කරමින් අපි ගෙනාවා විශ්වාසභංග යෝජනාව. ඕවර විශ්වාසභංග යෝජනාව ගෙනාවක ඇමති තනතුරේ නැහැ. මම මේ කියන්න හදන්නේ එක හේතුවක් අපි 24 පොල්දුවට එන එක ජන බලයට කළ හැකි දේ කවුරු කෑල්ලුවට ලක් කරන්න එපා. මේ ජන බලය තුළින් හුඟක් දේවල් කරන්න පුළුවන්. කොටින්ම කිව්වොත් 69,00,000 ජනාධිපතිත් ගෙදර ගියේ ඡන්දෙන් නෙවෙයි.
3: වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මහජන නියෝජිතින් පළ කළ අදහස් කිහිපයක් දැන්
4: අපි එක පැත්තකට වුමනා වෙලා තියෙනවා. 22 ආණ්ඩුකම ව්‍යවස්ථාව එක්මනින් සම්මත කරගන්න. ඉතින් ඒකට විරුද්ධව එක එක පාර්ශ්වයන් අදහස් දක්වමින් ඉන්නවා. ඕනෑම විරෝධතාවයක් ප්‍රජාතන්ත්‍රවාදී ඇත්ත අපි බාර ගන්නවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. නමුත් ඔයගලන්ට පේනවා ගමේ මිනිස්සුන්ට 22 ආණ්ඩුකම ව්‍යවස්ථාව කිසිදු ගැටලුවක් නැති බව. ඇයි? ඒගොල්ලන්ට තේරලා තියෙනවා මහජන මුදල් අමුමගේ ගසා කාපු ඒ අයට අධිකරණ කටයුතු කඩිනම් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා. කවුරු කෑ ගැහුවා? නීතිය ඇතුලේ අපි පාර්ලිමේන්තුවේ ඇතුලේ මේක සම්මත කරගන්න.
5: තමන්ගේ දේශපාලන වේදිකාවල කතා කරපු කට්ටිය පොලිසිය ඉහළ තනතුරු වලට පත් කරලා තියෙනවා. එතකොට ඔවුන්ගෙන් අපිට සාධාරණ කරුණු පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? ඔවුන් කටයුතු කරන්නේ තමන්ගේ දේශපාලන හාම්පුතාව පිනවන්නට මිස සාධාරණ විදියට යුක්තිය ඉටු කරන්න නෙමෙයි. ඉතින් මේක නිසා මේ රාජ්‍ය බලය උදුරා ගැනීමේ ප්‍රතිඵලයක් විදිහට විශාල දේශපාලන දඩයමක අද නිරත වෙනවා.
6: රනිල්ලා මේ තකහණියේ එක එක අට්ටාල අටවන්නේ නිකන් නෙමෙයි. දන්නවා හෙට අනිද්දා 3,30,000ට අවුරුදු 7යි නම් 164ට වැඩි කරලා ගණන් හදලා බලන්නකෝ. උතෝ රනිල්ලා කලබල වෙන්න ඕනේ නැද්ද? රනිල්ලාට දාඩිය දාන්න ඕනේ කලබල වෙන්න ඕනේ. මේක පාඩමක් ගන්නන්න ඕනේ දේශපාලක. අපිටත් ඒ පාඩම එන්න ඕනේ. මහජන ධනිය අපි හොරගම් කරලා තිබෙනවා නම් අපිට බයක් එන්න ඕනේ. අපටත් ලැබෙන්නේ එවැනි දඬුවමක් කියලා.
7: රටේ සංවර්ධනයට ඕන කරන තීන්දුව තීරණ ගන්නව පැත්තකට තියලා ආණ්ඩුව හිතනවා යම් යම් අය මර්ධනය කරන්න නීති රීති හදාගත්තාම ආණ්ඩුව ගෙනියන්න පුළුවන් කියලා. ජාත්‍යන්තරයේ මේවා දිහා බලාගෙන ඉන්නවා. ගෝත්‍රිකයෝ විදියට වැඩ කරන්න බෑ රටේ ජනතාව වෙච්චාම. ඒ නිසා මං හිතන්නේ ජනතාවගේ බලයෙන්ම ආණ්ඩුව මට්ටු කරන්න සිද්ධ වෙයි.
8: රජය හරියට නීතිය ක්‍රියාත්මක කරන්න ආදෙනවා. මෙතෙක් දුරට හරි මාර්ගයට ගිහිල්ලා තියෙනවා කියලායි මගේ මතය. ඉතුරු ටිකත් අපිට බලාගෙන ඉන්න වෙනවා. මේ රජය ඒ වෙනුවෙන් උනන්දුවක් අරගෙන ජනතාවට රටට සාධාරණ ඉෂ්ට කරන්න උත්සාහ කරන එක අපි අගයන්න ඕනේ. රාජපක්ෂලාගේ પરම්පරාවටම අනිවාර්යයෙන්ම නීතිය හමුවට ගෙනියන්න ඕනේ.
5: මේ රටේ අධිකරණයට අයුතු ලෙස ඇඟිලි ගසන්නට විධායකය කරන ඉතාම ලැජ්ජාසහගත උත්සාහයේ ප්‍රතිඵලයක් තමයි 22 සංශෝධනය. ඔවුන්ගේම වචනයෙන් කියනවනම් රාජ්‍ය බලය අත්පත් කරගන්න. අපිට අධිකරණය අල්ල ගන්න ඕනේ. අපිට රජයේ සේවකයෝ අල්ල ගන්න ඕනේ. අපිට රාජ්‍ය ආයතන අල්ල ගන්න ඕනේ. එතකොට තමයි වැඩේ කරන්නේ කියන පටු වැරදි ආකල්පේ මත පදනම් වෙලා තමයි මේ 22 සංශෝධන ඉදිරිපත් වෙලා තියෙන්නේ.
9: හතුරු බලවේග ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ විලුණු වෙච්ච සාම්ප්‍රදායික විපක්ෂය හැමදාම ජනතාවාදී වැඩසටහන් එක්ක එරෙහිව තමයි කටයුතු කරේ. අපිට රටේ ජනතාව දුන්නු ජනවර්ම භාවිතා කරමින් ජනතා විරෝධී නොවන ජනතාවාදී ගමනක් අපි යනවා.
2: දැන් පෞද්ගලික කාලේ මේ වර්ජන
10: විරුද්ධ පක්ෂයේ ඉන්න කාලේ තිබුණනම් මේ රටට කොච්චර හොඳද? දැන් මොකද මහජනයා ගැන එච්චර දුකක්? කොවිඩ් කාලෙත් වර්ජන කරපු කට්ටියක් ඔය දැන් කතා කරනවා මහජනයට වෙන පීඩාව ගැන. ඔය වැඩි බනහන කොට තමයි ගංගේ මාළු ඇඟිලට අන්නේ.
11: සරයන්ගේ පොරා පොලිස්.
0: පහසු ගෙවීම් ක්‍රමයට නිවාස ඉදිකර දෙන බව පවසා මුදල් ලබාගෙන එම නිවාස ඉදිකර නොදී මුදල් වංචා කළ බවට චෝදනා එල්ල වූ පෞද්ගලික ආයතනයක ප්‍රධාන අලෙවි කළමනාකරණය සහ මෙහෙයුම් නිලධාරිනිය රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
3: මෙම මුදල් වංචා පිළිබඳ එම ආයතනයට විරුද්ධව පැමිණිලි 245ක් ලැබී ඇති බවයි මෙහි විමර්ශන සිදු කරන මිරිහාන විශේෂ අපරාධ විමර්ශනාංශයේ පවසන්නේ. මෙම විමර්ශනයට අදාළව එම ආයතනයේ අධ්‍යක්ෂවරයෙක්ද මින් පෙර රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
0: දැන් තවත් පුවත් කිහිපයක්.
1: T56 ගිනි අවියක් අතතිව මුහුණු ආවරණය කරගනිමින් ත්‍රිකුණාමලය නුවර පාරේ මත්පැන් අලෙවිසලක් කොල්ලක පොලිස් සැරෙන්වරයෙකු හා තවත් අයෙක් ත්‍රිකුණාමලය පොලිසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. සැරෙන්වරයා උප්පුවේලි පොලිස් ස්ථානයට අනුයුක්ත කිලිපුංචිමලේ ප්‍රදේශයේ පිහිටි වෙඩි බෙහෙත් ගබඩාවේ රාජකාරී කරන අයෙක් වන අතර ඔවුන් මුදල් කොල්ලකන අයුරු CCTV කැමරාවක වෙලෙස සටහන්ව තිබුණා. වයවෘද යුවලක් වෙසෙන මහියංගණය සොරබර ව්‍යාපාරයේ දිවසක තිබී විදේශයක නිෂ්පාදිත මිලිමීටර 9 පිස්තෝල දෙකක් කුඩා මද්‍රව්‍ය පාර්සල් තුනක් පිරිමි පොලිස් නිල ඇඳුම් කට්ටල තුනක් සහ කාන්තා පොලිස් නිල ඇඳුමක් මහියංගණ පොලිසිය විසින් ඊයේ සිය භාරයට ගනු ලැබුවා. නිවසයන් නිවසේ නැති දිනකදී කිසියෙකු හෝ මේවා නිවසේ ජනේලයකින් කාමරයට දමා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ. දරුවෙක් නිවසේදී සිය මව ඉදිරිපිටම දුම්පානය කරමින් අසභ්‍ය වචන පවසන වීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍යයේ සංසරණය වූ අතර ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ එම දරුවා සිය භාරයට ගෙන තිබෙනවා. දරුවා ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි 15 හැවිරිදි අයකු බවයි වාර්තා වන්නේ. 2026 ජාත්‍යන්තර වෙරළ පවිත්‍රතා දිනය හා සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය වෙනුවෙන් වෙරළ පවිත්‍රතා වැඩසටහන් ප්‍රදේශ රැසක අද ක්‍රියාත්මක වූයේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ මූලිකත්වයෙන්. ඒ අනුව අද සිට එළඹෙන 25 වෙනිදා දක්වා සමුද්‍ර සම්පත් සුරැකීමේ සතිය ක්‍රියාත්මකයි.
0: විදෙස් පුවත් කිහිපයක් දැන්.
1: රුසියානු ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කිරීම අරමුණු කරගනිමින් රුසියාවෙන් තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවලට එරෙහිව දැඩි තීරුබදු පැනවීමට අවසර ලබා දෙන නව සම්බාධක පනතකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබෙනවා. පනතෙන් රුසියානු තෙල් සහ ගෑස් මිලදී ගන්නා ප්‍රධාන රටවල් 5ට 100%ක් දක්වා තීරුබදු පැනවෙන අතර රුසියාවේ ප්‍රධාන බලශක්ති ගණන්කරුවන් වන චීනය සහ ඉන්දියාව ඊට ඇතුළත්.
3: ඒ සමගින් ප්‍රවෘත්ති අවසන්.
0: Sobrat, yeah.